0: එතකොට අපිට දියවැඩිය රෝගීන් සඳහා පාදයේ ඇඟිලිවල නියපොතු කැපීමේ ඒ කියන්නේ පොඩියට්‍රි සේවාවක් සිද්ධ කරනවා සතියකට දවසක් හැම බ්‍රහස්පතින්දා දිනයකම ඒ සඳහා දියවැඩිය රෝගීන්ට අවශ්‍යතාවය අනුව දිනයක් ලබා ගන්න පුළුවන්. තව වෛද්‍යවරුන්ට හෙදියන්ට අමතරව අපේ ඉන්නවා හෙල්ත් ඉම්ප්‍රූවමන්ට් ප්‍රැක්ටිෂනර් කියලා කෙනෙක්. හෙල්ත් ඉම්ප්‍රූවමන්ට් ප්‍රැක්ටිෂනර් කියලා කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් සෞඛ්‍ය උත්තරීතරණ වෘත්තිකයන්. ඔවුන්ගෙන් මනෝ සෞඛ්‍ය ගැටලු, මද්‍රව්‍ය සහ හැබැවීම හා ජීවන රටා සම්බන්ධ ගැටලු ඉතාමත්ම ඉක්මනින් එවිඩන්ස් බේස්ඩ්, ඒ කියන්නේ සාක්ෂි මත පදනම් වූ සහාය ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒක මේ රටේ ටේ ටෙමු වයි ඕරා කියන වැඩසටහනේ කොටසක්. ඒකේ තේමාව තමයි ස්කිල්ස් නොට් පිල්ස් කියන එක. ඒ කියන්නේ බෙහෙත් නොව කුසලතා මත. එම මූලධර්මය මත පදනම් වෙච්ච රෝගීන්ට වහාම උපකාර ලබා දෙන සැලසුම් ක්‍රමයක්. ඒ හෙල්ත් ඉම්ප්‍රූවමන්ට් ප්‍රැක්ටිෂනර් කෙනෙක් අපේ සයන් වෙනවා. අපි ඒකට කියන HIP HIP කියලා කියන්නේ. HIP කෙනුත් යම් කිසි උදව්වක් අවශ්‍ය නම් වෛද්‍යවරුන් නර්සලට අමතරව ඒ සඳහා අපොයින්ට්මන්ට් එකක් ලබා ගන්න පුළුවන්. තව මම මුලදී සඳහන් කරා වගේ ෆාමසිස් කෙනෙක් ඉන්නවා. ඔහුගෙන් තමන් ගන්න බෙහෙත් විස්තර, ඒවයි තියෙන ආපදාවන් ගුණ අගුණ හැම දෙයක්ම ඔහු සමග අපොයින්ට්මන්ට් එකක් ගත්තී. බෙහෙත් ගැන ඕනම දෙයක් එම ෆාමසිස්ටෙන් ලබා ගන්න පුළුවන්. ඔහු දින තුනක් අපේ සහායන්නේ වැඩ කරනවා. ෆාමසිස්ට අපොයින්ට්මන්ට් එකක් ගත්තී ඔහුගෙන් විස්තර ලබා ගන්න පුළුවන්. තව ඉන්නවා අපිට හෙල්ත් කෝච් කියලා කෙනෙක්. ඒත් නර්ස් කෙනෙක්, විශේෂ පුහුණුවක් ලැබපු සෞඛ්‍ය පුහුණුකරුවෙක්. ඒ කියන්නේ ඔහු එතුමිය කරන්නේ ඔබගේ ශාරීරික සහ මානසික සුවතා නංවීම සඳහා ඔබට උපතිස්සා මඟ පෙන්වීම ලබා දෙන වෘතිකේ. ඔහු කරන්නේ ඇය කරන්නේ පෝෂණය, ව්‍යායාම සහ ජීවන රටා වෙනස්කම් පිළිබඳ උපදෙස් දෙනවා. එයින් ඔබගේ සෞඛ්‍ය ඉලක්ක සපුරා කර ගැනීමට ඇය උදව් කරනවා. මානසික ආතතිය තියෙනවා ණයට, එතකොට සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගන්න සහාය වෙන බාධා ඉවත් කරලා මඟ පෙන්වන්න අවශ්‍යතාවයක් නැත්නම් අපිට එම හෙල්ත් කෝච්ට අපොයින්ට්මන්ට් එකක් අපිට ලබා දෙන්න පුළුවන්. අමතරව මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ලවා උස්ලා වේදිකාවේ දේශනා පවත්වන්න. මා ඒ සම්බන්ධව අපේ සභාපතිතුමා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. නවෝ කාලයකදී මම එය ලබා දෙන්න අදහස් කරනවා. තමාගේ වෛද්‍ය ගැටලු අවශ්‍ය දෙයක් තියෙනවා නම් මම දෙන්නම් අපේ වට්සප් නම්බරයක්. ඒකට වට්සප් පණිවිඩයක් හෝ එහෙම නැත්නම් මට ඊමේල් වගේ විස්තරාත්මකව දන්වලා ලැබුවොතින් මට ඉඩ තියෙන අවස්ථාවක එකපාරට මට උත්තර දෙන්න බැරි වෙයි. මට ඉඩ තියෙන අවස්ථාවක මට ඒකට පිළිතුරු සපයන්න පුළුවන්. මගේ ඊමේල් එක මගේ නම ඒ කියන්නේ asoka.dias@gmail.com. ඒ ඊමේල් එකට මට යොමු කරවතින් ඔබේ ගැටලුව ඉතා පුළුවන් තරම් ඉක්මනින් මට විවේක පහසු තියෙන වෙලාවක මට ඒකට පිළිතුරුවන් පුළුවන් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කියලවන්න.
1: ස්තුතියි වෛද්‍යතුමනි අපේ සාකච්ඡාවට අද සම්බන්ධ වුණාට.

0: අපි හැම දවසකම ජන්ම භූමි හරහා ඔබට ධනාත්මක චින්තනය පිළිබඳව කතාබහ කරනවා. හැබැයි අත්වසේදී පොඩි වෙනසක් කරන්න හිතනවා. මොකද අපි හැම දවසකම කතා කරන්නේ ධනාත්මක චින්තනය ඇති කරගන්නේ කොහොමද? ඉතින් හැම වෙලාවෙම අපි පටන් ගන්නේ ධනාත්මක දේවල් වලින්. හැබැයි අද දවසේදී අපි කතාබහ කරන්න සූදානම් වන්නේ ඍණාත්මක කරුණු කිහිපයක් මුලින් ඔබ හට අරගෙන ඇවිත් ඒ ධනාත්මක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්න ලැහැස්ති වෙලා ඉන්නේ මානව සම්පත් කළමනාකරණ උපදේශක විෂනරි ගුරු අමින්ත සුගත සිල්වා මහතා.
1: ආයිබෝන් නිරෝෂි, සුබ දවසක්. ආයිත් අපි සතියකට පස්සේ එකතු වෙනවා. ඉතින් මේ ලැබෙන අවස්ථාව ගැන හරිම තෘප්තිමත්. මොකද සතියකට සැරයක් අපේ ලාංකික ජනතාව, අපේ සහෘදයෝ දැන් නවසීලන්තයේ ඉන්නේ, අපිට කතා කරන්න ලැබෙනවා ලංකාවේ ඉඳලා. එතකොට හැමදාම ධනාත්මක දේවල් ගැන තමයි කතා කරේ.

හැබැයි මෙතනදී අපි අද දවසේදී පොඩි ඍණාත්මක දේවල් ටිකක් පටන් අරගෙන මේක ධනාත්මකව හරවගන්නේ කොහොමද කියන තැනට මාතෘකාව අරගෙන යමු. එතකොට නිරෝෂි මෙන්න මෙහෙම එකක් වෙනව නේද? ඔයා අපි හැම කෙනාම අහගෙන ඉන්න දවස පටන් ගන්නකොට මේ අමුතු පීඩනයක් එනවනේ, ප්‍රෙෂර් එකක් එනවනේ අපිට ගොඩක් වෙලාවට. මේසේ උඩ ගොඩක් ලියුම් කියුම් ගොඩ ගෑයිලා, ඇඳුම් කබඩ් එකේ ගොඩක් ඇඳුම් එල්ලිලා, සමහරලාට ජීවිතේ අපි ඇඳපු නැති ඇඳුම් වෙන්නත් පුළුවන්. ඊළඟට ෆෝන් එකට එන නොටිෆිකේෂන්ස් ටික, ඊළඟට දවසේ කරන්න තියෙන වැඩ ටික, ඊළඟට මේ ඔක්කොම එකතු වුණාට පස්සේ අපිට ලොකු පීඩනයක් එනවනේ දවස පටන් ගන්නකොට. එතකොට චුට්ටක් හුස්මක් අරගෙන කල්පනා කරන්න, මේ ජීවිතය කියන්නේ මේ දිගින් දිගටම ඇදගෙන යන බරක් වගේ දෙයක්, දරහරක් එක් වගේ. ඉතින් අපිට පුළුවන් නම් මේකෙන් නිදහස් වෙන්න, අපිට පුළුවන් නම් මේ සැහැල්ලුවෙන් නිදහස් වෙන්න පුංචි පුංචි පියවරවල් ටිකක් අද අපි කියනවා. පළවෙනිම පියවර තමයි අදම එකක් විසි කරන්න කියන කතාව. මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් අපේ ආදරණීය කාන්තාවන්ට. බලමු කොහොමද මේවා තියෙන්නේ කියලා. අපේ ගෙදර තියෙන බඩු බාහිරාදිය ගැන චුට්ටක් හිතන්නකෝ. අවුරුදු ගාණක් එක තැනක තියෙනවා, කවදාවත් පාවිච්චි කරලත් නැහැ. කොච්චර ඒ වගේ දේවල් තියෙනවද? හැබැයි හැම දෙයක්ම අපිට මේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට අපි මනසත් පුරෝගෙන ඉන්නවා, අයියෝ අයියෝ මේක අපිට කවදා හරි ඕන වෙයි කියලා පොඩි දෙයක් හරි ඔන්න අපි තියාගෙන ඉන්නවා. අදම ඔබට පුළුවන් නම් එක දෙයක් ඒ වගේ අයින් කරන්න ඔබට ලොකු නිදහසක් ලැබේවි. දෙවෙනි එක, අවුරුද්දට වඩා අඳින්නේ නැති ඇඳුම් පරිත්‍යාග කරන්නලු. දැන් මේකත් අපේ කාන්තාව කොයි විදිහට ගනීද දන්නේ නැහැ නිරෝෂි ඔයා ඇතුළුව. හොඳේ, අපිට ඕනේ නැති දේවල් තව කෙනෙක්ට ලොකු උදව්වක් වෙන්න පුළුවන්නේ. අලුත් ෆැෂන් එකක් ආවට පස්සේ පරණ ෆැෂන් ටික අපි තියාගෙන ඉන්නවද? ඉතින් සමහර වෙලාවට තියෙන ওই විදිහට අපි ගිහිල්ලා ඔහෙ ගිහින් මොනරෙක් වගේ ෆැෂන් එකක් දැක්කම අරගෙන තියාගෙන ඉන්නවා. හැබැයි අවුරුද්දක් ගියාට පස්සේ හරි වැඩේ ඇඳලත් නැහැ. දැන් මොකද කරන්නේ? ඒ ටික දන් දෙන්න. හිත හිත ඉන්න එපා. ඔන්න එනම් දෙවෙනි කතාවකුත් කිව්වා. ඊළඟට මේ සෙන්ටිමෙන්ටල් දේවල් වලට වෙනම පෙට්ටියක් තියාගන්න කියලා තුන්වෙනි කතාව. අයියෝ මේක අහවල් කෙනා දුන්නේ, මේක මෙයා මගේ ගුරුවරයා දුන්නේ, නැත්තම් මේ සෙලිබ්‍රිටි දුන්නා කියලා ඉවරලා, අයියෝ මේකට ලස්සන මතකයක් තියෙනවානේ, අපි ඒ නිසා මේව තියාගමු කියලා තියෙන ගොඩක් දේවල් අපේ ගෙදර තියෙනවා නේද? ඉතින් මේ දේවල් එක පාරටම අපිට අයින් කරන්න අමාරුයි. ඒ නිසා අපිට මොකද කරන්න වෙන්නේ? මේවා පෙට්ටියකට දාලා ඉවර වෙලා මාස 6කට විතර පස්සේ හොයලා බලන්න මොකද කරන්න කියලා. සමහර වෙලාවට ඔයාට හිතුනොත් ඕන වෙන්නේ නැහෙනි කියලා ඉවරලා ඒකක් දීලා දාන්න. පුළුවන් තරම් දෙන එක තමයි ඇඟට ගුණ කියන එකයි මේ කතාව කරගෙන යන්නේ. හතරවෙනි කාරණේ, විනාඩි 10ක ටයිමරයක් තියලා, විනාඩි 10ක ටයිමර් එකක් තියන්න. 1, 2, 3, 4 කියලා. එතකොට තත්පර වලින් නම් අපිට කීයක් විතර වෙනවද? 600ක් විතර වෙනව නේද? තේලිවරලා ඔන්න බලන්න මොකක් හරි අවුල් වෙලා තියෙන පිළිවෙලකට නැති ලාච්චුවක් පිළිවෙලකට හදන්න. ඒක පොඩි ලාච්චුවක් වෙන්නත් පුළුවන්, ඒක අනවශ්‍ය බිල්පත් තියෙන තැනක් වෙන්න පුළුවන්, තියෙන අල්මාරියක් වෙන්නත් පුළුවන්. ඒක තියෙන්න පුළුවන් සමහරට කැඩිලා බිඳිලා ගිය දේවල් ටිකක්. ඉතින් මේ වගේ දේවල් අයින් කරනකොට සමහරලාට වාට ලස්සන හැඟීමක් එයි. අයියෝ අපි මෙච්චර කාල මේ වගේ දේවල් තියන් හිටියා, මේ කැඩිච්ච දේවල්නේ. කැඩිච්ච දේවල් ටික අයින් කරන්න කියන එක තමයි අර මේ විනාඩි 10ක් අරගෙන ටයිමර් එකක් තියලා අවුල් වෙච්ච ලාච්චුවක් අල්මාරියක් අස් කරන්න කියන එක. ඊළඟට 90-90 තීරිය එක කියලා කියනවා නිරෝෂි. ඒ මොකක්ද මේ පස්වෙනි කතාව? මේක හරිම ප්‍රයෝජනවත් රීතියක් නීතියකට වඩා. අදින් පස්සේ අලුතින් ගන්න හැම දෙයකටම මෙහෙම හිතන්න. මේක මාස 90ක කාලයකදී පාවිච්චි කරලා නැත්තම් ඊළඟ මාස 90ේදී මම පාවිච්චි කරන්නේ නැත්තම් ඒක අයින් කරන්න ඕනි කියලා. මොකක්ද ඒ තියරිය එක? අලුතෙන් මොකක් හරි අරගෙන මාස 90කදී පාවිච්චි කරලත් නැත්තම් ඊළඟ මාස 90ේදී පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තම් එකයින් කරන්නලු. ඊට පස්සේ වාට පුළුවන් වෙයි මේ

ගැහෙන ගොඩහක් බඩු අඩු කරගන්න. අඩු කරගත්තම නව ශ්‍රී ලාන්තේ වගේ රටක අර සැකසුරුවම්කම කියන එක හරි වැදගත්නේ නේද? අපිට අර ගමන යනකොට කියනවනේ සැහැල්ලුවකින් යන්න කියලා, මොනරික් වගේ නැතුව හංසෙක් වගේ. එතකොට හංසයට තියෙන දේවල් ගොඩ හරියක් අඩුයි. හරි සරල ගමනක්නේ යනවා කියලා කියන්නේ. අන්න එතනට අපි යමු කියන කතාව තමයි පහ. ඊළඟට හයවෙනි කතාවෙදි කියනවා මේ එකක් ඇතුළට එකක් එළියට කියලා. ඒකත් රීතියක්. හරි. ඒක කියනවා මොන හරි අලුතෙන් බඩුවක් ගන්නකොට හිතා ගන්න ඒ වගේම තියෙන කෙනත් ගෙදරින් අයින් කරනවා කියලා. අමාරු වැඩක්. අද කාන්තාව ගොඩක් මාත් එක තරහ වෙන්නේ රෝෂි. බලමු මොකද වෙන්නේ කියලා අවසානේ නේද? දැන් කියනවා එකක් ඇතුළට එකක් එළියට. අලුතෙන් මොන හරි බඩුවක් ගන්නකොට හිතා ගන්න ඒ වගේම බඩුවක් ගෙදරින් අයින් කරනවා කියලා. මේකෙන් ඔගොල්ලෝ ගෙදර තියෙන අනවශ්‍ය බඩු ගොඩාරියක් ගොඩ ගැහෙන එක නැති වෙනවලු. ඊළඟ කතාව කියනවා වැදගත් ලියවිලි ඩිජිටල් කරන්න කියලා. දැන් පරණ බිල්පත්, ෆයිල් ගොඩවල් මේසුඩ තියෙනකොට ඔබේ හිතට ගොඩාක් බරක් දැනෙනවා. එතකොට වැදගත් ලියවිලි ටික ඔක්කොම ස්කෑන් කරලා ඉවර වෙලා මේව ටික තියාගන්න, අනවශ්‍ය දේවල් ටික විසි කරන්න කියලා කියනවා. එතකොට ඔබේ මේසේ අලුත් පේනමක් එනවලු. ඊළඟ කතාව කියනවා සෑම දිනකම විනාඩි 10ක් අස්පස් කරන්න කියලා කියනවා. දැන් අපි කියන්නේ ඇවිල්ලා කියවෙනි කතාවද පොඩ්ඩක් ඉන්න බලමු. දැන් අපි කරන්නේ අටවෙනි කතාව. එතකොට දවස අවසානයේ මේසෙ උඩ තියෙන කෝප්පය පොට්ටික පිළිවෙලට තියන්න, පුංචි දේවල් පිළිවෙලට තියන්න. එතකොට හෙට අලුතෙන් වැඩ පටන් ගන්නකොට ඒක ලොකු උදව්වක් වෙනවා. ඒක තමයි විනාඩි 10ක් දවසේ ඉවර වෙලා අපි හැමදේම අස්පස් කරන්න කියන කතාව. නම්වෙනි කාරණේ කියනවා ඔබ කවදාකවත් නොකියවන ඊමේල් වලින් අයින් වෙන්න කියලා. දබන්න ඔබට කොච්චර ඊමේල් දවසට එනවද කියලා. සමහරලාට වාට එනවා මේ නිවුස් ලෙටර්ස් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා සමහරලාට. වා කියවන්නෙත් නෑ. ඒ ටික අයින් කරන්න. ඊට පස්සේ ඒකෙන් ඔබේ ඊමේල් එකේ ඉන්බොක්ස් එක සැහැල්ලු කරගන්නත් පුළුවන්ලු. ඔය 9 නිරෝෂි. 10 තමයි පාවිච්චි කරන ඇප්ස් තියෙනවනේ ෆෝන් එකේ. ගොඩාක් ඇප්ස් අපි ඩවුන්ලෝඩ් කරගන්නවා. මාසෙකට සැරයක් විතර ඕක ගිහිල්ලා ඉවර වෙලා ඔය පාවිච්චි කරන්නේ නැති ඇප්ස් වලින් දේවල් ටිකක් අයින් කරන්න. බැටරි එකටත් අපිට සෑහෙන වැදගත් වෙනවා කියලා කියනවා. මේක ඇවිල්ලා 10 කතාව. ඊළඟක කියනවා ඒත් මේ ඊමේල්, ෆේස්බුක් වගේ දේවල් සෝෂල් මීඩියාත් එක්ක තියෙන දෙයක් තමයි මේ තියෙන්නේ. නොටිෆිකේෂන් ඔෆ් කරන්න කියලා කියනවා. දැන් වැඩේ වෙලා තියෙන්නේ අපි ගොඩක් වෙලාවට අපි මුලින්ම කොයි හරි දෙයකට බැඳෙනකොට අපි නොටිෆිකේෂන් එකත් එක්ක බැඳෙන්නේ. ඊට පස්සේ ඒකට දාන ලයික් එකද කමෙන්ට් එකද ඔක්කොම ටික ඔයගොල්ලන්ට පප් පප් පප් පප් කාලා පප් අප් වෙනවා. ඊට පස්සේ අපේ අවධානයට තියෙන මේ ලොකුම බාධකයක් තමයි මේ නොටිෆිකේෂන් කියන දේ. ඒ නිසා අපි අද යෝජනාවක් විදියට ගේනවා 11 අංගයේ විදියට නොටිෆිකේෂන් එක අපේ අවධානයට ලොකුම බාධකයක් වෙන මේ නොටිෆිකේෂන් ඕනම ටික විතරක් තියාගන්න. ඕනම ටික විතරක් තියාගෙන අනිත් ටික අයින් කරන්න කියලා. ඔන්න 12 එක මොහ භයානකම එකක් අපි කියන්නේ යන්නේ. 12 භයානක එක තමයි සමාජ මාධ්‍යවල ඉන්න හැම කෙනෙක්ම හැම පෝස්ට් එකක්ම අපිට හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පහළට ඇදලා දාන, ඔබට සතුටක් ගෙනල්ලා දෙන්නේ නැති accounts ටික unfollow කරලා දාන්න. ඒ යාළුව ටික අයින් කරලා දාන්න. එතකොට මේ අපිට හැම වෙලාවෙම තියාගන්න, අපිට ඉගෙන ගන්න පුළුවන්, අපිට ජීවිතේ ජයග්‍රහණය කරන්න අපිට උදව් කරන්න පුළුවන්, එයාගෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්, අපිට advice එකක් දෙන්න පුළුවන් යාළුව ටික තියාගන්න කියන එක තමයි අපි මේ 12 වැදගත්ම අංගයේදී නිරෝෂි කියන්නේ. ඊළඟට බැහැ කියන්න පුරුදු වෙන්නලු. බැහැ කියන එක පුරුදු වෙන්න කියලා කියනවා. දැන් මේක වචනයක් වුණත් මේක විශාල දෙයක් ජීවිතයට ලැබෙනවා. දැන් අනවශ්‍ය වැඩකට, අනවශ්‍ය ආරාධනයකට,

ඔබට ආරාධනා වුණාම එන්න කිව්වම ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබගේ දෛනික දිනචරියාව ටයිම් ටේබල් එක බලල ඉවර වෙලා මට මේක මට ඉන්වෙස්ට්මන්ට් එකක්ද මගේ සහෝදරත්වයට මගේ යාළුකමට මගේ නෙට්වර්ක් එකට මගේ ව්‍යාපාරයට බිස්නස් එකට මේක ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එකක්ද ආයෝජනයක්ද කියලා හිතලා ඔබට බැහැ කියන්න පුළුවන් වෙන්න හා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මෙතනදී බැහැ කියන්න පුළුවන් වෙන්න කියන කාරණේ තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඊළඟට සතියේට වරක් මනස නිදහස් කරගන්නලු. ඔබේ හිතේ තියෙන හැමදේම ලියන්නලු. කරන්න තියෙන වැඩ, තියෙන ප්‍රශ්න, දුක්, සතුට මේ හැමදේම ලියා ගන්න. හැබැයි ඔක ලියනකොට දෙපැත්තක ලියන්න. ගෙදර ප්‍රශ්න එක පැත්තක ලියන්න, ඔෆිස් එකේ ප්‍රශ්න එක පැත්තක තියන්න. ඊට පස්සේ දැන් ඕක ලියන්න අපි නිල් පෑනක් හරි කළු පෑනක් හරි අරගෙන. ඊට පස්සේ නිරෝෂි මොකද කරන්න ඕනේ? මෙතනදී කියනවා සතියේට සැරයක් මේ මනස නිදහස් කිරීමේ කාලයට ඉඩ දෙන්න. පැය භාගයක් විතර අරගෙන ඉවර වෙලා රතු පෑනක් අරගෙන මේ තියෙන දේවල් ටික කපල කොටල දාලා මනස නිරවුල් කරගන්න. හැබැයි මේක හැමදාම කරන්න පුළුවන් උත් හොඳයි. හැබැයි අපි මනෝවිද්‍යාඥයන් විදියට කියන්නේ සතියේට සැරයක් මේක කරන්න කියලා. ඊළඟ කතාව කියනවා දවසට කරන්න තියෙන වැදගත්ම වැඩ තුනක් විතරක් ලැයිස්තිගතු කරන්න. කියන ඔක්කොම ටික ලියන්න. හැබැයි ප්‍රයොරිටි එක දෙන්න ඔබ මොනවාද අද දවසේ කරන්න කියලා. දැන් ඇත්තටම එහෙම කරනකොට නිරෝෂි දවසේ වුණාම හරිම තෘප්තියක් අපිට එනවා. ඊළඟට බිල්පත් ගෙවීම සඳහා ස්වයංක්‍රීය ගෙවීම් ක්‍රමයක් මං හිතන්නේ නවසීලන්තේ අපේ ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම මේක කරනවා ඇති, ඔන්ලයින් පේමන්ට් සිස්ටම් එකකට යන්න කියලා. හරි, ඊට පස්සේ එකපාරක් ස්පර්ශ කරන්න කියන නීතිය. ඒකෙන් අදහස් වෙන්නේ ඇවිල්ල එක හරි වැදගත් කතාවක්. මේ අපිට හැම ලැබෙන හැම බිල්පතක්ම හැම ලියුමක්ම එන මොහොතේම ඒකට අදාළ දේ කරන්නලු. එන මොහොතේම නෝට් එකක් දාන්න මම මොනවද කරන්න කියලා. ඊට පස්සේ කැප්සියුල් ඇඳුම් රාක්කයක් හදන්න කියනවා. දැන් ගොඩක් වෙලාවට උදේ නැගිට්ටම අපිට ෂුවර් එකක් නැහැ හෙට මොනවද අඳින්නේ කියලා නේද රිරෝෂි. ඒක ඉතින් මේ කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමි අපිටත් ප්‍රශ්නයක්. උදේට ඉතින් නෝනගෙන් අහනවා මොනවද අඳින්නේ අප්පා කියලා ඉවරලා. ඉතින් එහෙම වෙන්නේ නැතුව අපි අද මොනවද අඳින්නේ කියලා ඉවර වෙලා අද උදේට හිතන්නේ නැතුව ගොඩක් වෙලාවට අපි කාලයත් නාස්ති කරනවා. හොඳම වැඩේ තමයි ඊට ඉස්සෙල්ල දවසේ අපි ඇඳුම් සතියකට සැරයක් මම මේ සතියේ මේ ඇඳුම් ටික අඳිනවා කියලා ඉවර වෙලා ඒ ටික ඔෆිස් එකට ඒ ඇඳුම් ටික ලෑස්ති කරලා තියන්න. එතකොට ලේසියි මං හිතන්නේ. හැබැයි එහෙට මෙහෙට හදිසියක් වෙලා පාටි එකට එහෙම යන්න පුළුවන්. හැබැයි අබෝය කියන හැම කෙනාම සතියේ දවස් පහ රස්සාවකට යනවා. ඇඳුම් ටික මැදලා ඒ ටික පිළිවෙලට තියන්න. මන්ඩේ, ටියුස්ඩේ, වෙන්ස්ඩේ, තර්ස්ඩේ, ෆ්‍රයිඩේ කියලා ටැග් එක ගහලා තියන්න. හරි ලේසි. රැට බලනකොට හෙට අඳින ඇඳුම දකින්න. උදේට දැක්කම ඇඳුම ලෑස්ති. ඔබට තරඟයට කිසිම කරදරයක් නැතුව ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් කාරණා ගොඩක් කිව්වා නේද? ඉතින් මටත් මතක නැති වුණා එකපාරටම කියාගෙන යනකොට. මං හිතන්නේ කාරණා 15ක් 16ක් 17ක් විතර කියුණා. ඊට පස්සේ මෙතනදී තියෙන කතාව මේ ඔක්කොම එකපාර කරන්න එපා නිරෝෂි. එක එක කරන්න පටන් ගන්න. පොඩි මේක කරන්න පටන් ගන්නකොට ඒ පුංචි වෙනසට ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්ලු. ජීවිතේ සැහැල්ලු කරගන්න කියන එක ජීවිතේ හිස් කරගන්නවා නෙමෙයි. ඇත්තටම වටින දේවලට තැනක් දෙන එක. අද අපේ ජීවිතයේ ගොඩක් වෙලාවට වටින දේවලට තැන නැහැ. අනවශ්‍ය දේවල් වලට තමයි ඔළුව රැස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතයේ පිළිබඳ සැහැල්ලු කරගන්න අද ඔබ පියවර තබන්න. ඒ නිසා මේ අවස්ථාව ලැබුණාට බොහොම ස්තුතියි නිරෝෂි. අපි තවත් දවසක හම්බෙමු. අපි සියලු දෙනාටම ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සත්‍යමත් වෙමු. සිහියෙන් දිනමු ජීවිතය. ඔබට ජය.

0: ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
1: ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් කීලා ඉන්නම් ඔබ සැමට සුවදායක රාත්‍රියක්.

0: ජන්මභූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවි හරහා මීට සවන් දිය හැකි ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි
1: ਆਓ ਸਾਰੇ ਇਕੱਠੇ ਹੋ ਕੇ ਸਾਂਝ ਦਿਲਾਂ ਦੀ ਪਾਈਏ ਦਿਲਾਂ ਦੇ ਵਿੱਚ ਪਈਆਂ ਦੂਰੀਆਂ ਨੇੜੇ ਹੋ ਮਿਟਾਈਏ ਤੁਹਾਡਾ ਆਪਣਾ ਮਨਪਸੰਦ ਪ੍ਰੋਗਰਾਮ ਸਾਂਝ ਦਿਲਾਂ ਦੀ ਹਰੇਕ ਫਰਾਈਡੇ 11:35 ਤੋਂ ਲੈ ਕੇ 1:30 ਤੱਕ ਹਰਪਾਲ ਸਿੰਘ ਪਾਲ ਦੇ ਨਾਲ 104.6 ਪਲੈਨਟ FM ਦੇ ਉੱਤੇ ਸੁਣਨਾ ਨਹੀਂ ਭੁੱਲਣਾ ਸਾਂਝ ਦਿਲਾਂ ਦੀ 1 2 3